0: විකාසෙ. බයි ලවතාකි නුනිමේ වාහකතකි. ඒ වාහකත මිහාරු ආ අඩකා ආ රූහකායි. ඒ ෆෝරියා ඒ ජෝෂ් ගෙන්ගුස්තනී මුලින් එහෙන් දුනියක.
1: අදි
0: රිමික්සකි බදලෙන්නු එකමකු ලවේ කෙනෙස්තේ ආ දිරුමේ කොම්මෙ හෝමතුවහිගේ මෙෙන්දරු දේ ජහාරු රිපීට් අංගාරු දූහු කෙරේ දිහේ ජහෑරු අධි බුදදූහු කෙරේ පාර් ජහෑරු
2: Version 2.0
3: Version 2.0
4: Me Rafiat Ramiza

අදී හැමකශවරුම් ඒ ශෛතෝනා තියබෑ මීහුන්ගේ තෙරෙෙන් ගින බයකු මගු ෆරද්දාෆි ෆහැ විශ්නා බයකුකම්ගා තියබෑ මීහුන් නුවමහියේ.

0: නොදියක මෙගහටස් දිවහිෙක්. අබදුවස් එම්ම ගාත.
1: දිවහිෙක මුගෙනස්තන
2: වයිරල් වයි.
3: ගොයිකොතු මක්පූල්ලස් වා ලවතකා එකි චාර්තවගේ එම්ම ටොප් ලවතකා අද මිනුවනස් එක පලටෆෝර්ම් තවගේ එම්ම වයිරල් ලවත.
4: කොම්ම හප්තායගෙවස් ආධිත දුහුගේ මෙන්දුර ෆහු දේජ හයිරු රිපීට් හෝම දුහුගේ රේගණඩු එකගාර් ජහයිරු අධි අංගාර දුහුග මෙන්දම භාර ජහයිර.
1: හමයකනි මොදිහයකි මෙගහට්ස් දිවහිෆෙමු
2: එල් නවයි එකමකු ආ අඩේ ආ බීටෙන්

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆ ආහරෙන් එකෙනි කොල්ලා හිඟච්චු

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: lunch break

0: දිවේ හිනායි.
1: දිවේ FM 91.1 MHz. දිවෙහිගේ මොනිෆු එෆිල්වැදේ නමුග අබදුවස්.

දැ ාලිහුමෙන්ගේ අමිල්ලෙ ගොතක ඇති ගෙනස්තවේ තොත් පාලිහුමන්ගේ අමිල්ල ස්ටයිල්ලක දෙමිහුම් දෙම පාලි අශ්‍රය වර ලවකිවුම් වෙෙස් ගුලේන ො වර ස්ටයිලක්ක ලවක යාහිවාණස් දැන් එහෙමම ඒ ගොත අමිල්ල ගො ඒතා දැ එහන්දානුගේ ප්‍රෝග්‍රම් ගැනකච්චක ො එම ඒ ගොතන් ඇති ගැනස්තවතු පෙද ඒක වර බොඩු බැක්කුලස්තු හුසෙන් නා තේරයත් හුසෙන් මියසික් ඇදේ දැන් ඒක එහෙර තාපාත් කොෆ හොන්නාන ගාතත්තෝ ඒ හම හුස තේර ඇහුසන්ගේ අයිඩියස්.

එතකෙච්චක එවරෙන්න්න නස්රු දිනුමකක් කුලදාන වෙගෙන්නෙන් වෙති. එතකෙච්ච හයිදුමැක් කුරුමග හාලිරු කුරව්වා ෆාවා ලෂ්කරෙක්කම්ගා එවරෙන්වා හාලුවේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM
1: ඉස්ලාමී උදරෙහුග ෆවාලේෆාවනී හරුදනා ශහසියෙත්තහුගේ අලිගත විදුවරු. අල්ගුණමෙන් එම්මෙන්වස් දන්න ගොතුග ඉස්ලාම් දීනුග හිමිනේ අලුකම්ගේ දායිරායා මුවාමලාතුගේ දායිරාග බයෙක් කන්තත වකි ගොතකක් කුරුම්වනී රසූල සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරවාෆා.

ගා හමහිමේ වුම තෙබෑමීහුන්නට්ටක රේගඩුල විරස් කලාන්ගේ අධි තෙබෑමීහුන් දිරි උළුමගේ මසෙක්කෙ කුරුම දවාලු අලිකොත් දෙවී රස් කලාන්ගේ හම කශවරුන් අල්ලෝහී මී සකුන්ගේ මච්ච ෆල්ලු වන්තවෙරි රස් කලාංගිකං කශවරේ එහෙනෙක් කමකු මී සකුන් කොර ගෙන මීහුන් ශුකරෙන්නු කොරෙතේ.

මීහුම් වෙලින් හෙද්දවි රස් කලාන්ගේ දෙන් මනිතික්කකුන්නේ දෙන් ගඩු ලේ කොළකුන්නේ දෙන් එකලාන්ගේ තියබෑ මීහුම් ලකුදින්ගේ ගොතුග මෑමීහාගේ බඩුන් නෙරුවතේ දෙන් තියබෑ මීහුම් බොඩුවේ පුරා ෆොරිහම වුමා හමය ෆෝරුමටකයි දෙන් තියබෑ මීහුම් මුස්කුලන්න වුමටකයි අදි ඒග කුරින් මරුවා මීහුම් තියබෑ මීහුන්ගේ තෙරෙන් වේ අදි තියබෑ මීහුම් කඩ එළිගම්වා මුද්දතක ෆෝරුමටකයි අදි තියබෑ මීහුම් විෂ්ණුමටකයි.

එවරෙන්නේ මිෆොතයි එබහි කුරුහානයි තිමන් රස්කලාන්ගේ රසූලුන් එෆොච්චකායිගෙන් ෆොනොවි ෆොච්ච දොගුපුරි මිහුන්නේ ෆහෙ එකමුග නතීජා නිකං හොර එවරෙන්නම් එගේනෙතේ.

මීහුන් ශරීකුකොන් උළුණු තකිති කොබෑහිජි එවරෙන් බුණානැති එතකෙති තිමම්මෙන්ගේ කිබයිම් බීවගෙන් හිඟජ්ජි අධිකේත මීග කුරින් තිමම්මෙන් එවවෙස් එච්චකං අලුකංකො ගොවා නහදමුයි. අල්ලාහ් කාෆිරුවේ මීහුන් මගු ෆරද්දවනී එපදෙන්නේ.

0: මිහුන් නරකයාගේ දොරතකුම් වන්නාශ එතාංගා අබද දෙමිති බෙනෙමි ගොතුගෙයි ෆහ එයි කිබුරුවරින් තිබුම හාදහා නුබෑවෙගෙන් වාතනකි.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිහ එකෙන් මෙගහර්ට්ස්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: දිවෙහි FMගේ කොම්මෙ ගඩියරගේ ෆැෂුම්වෙස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

මීහුන්න මං පාතක වේ අධිතිය බෑ මීහුන්ගේ හිත්තවගාවා බේනුන්තක එතකෙතීගේ මතිීගා දතුරුකෝ තිය බෑ මීහුන් ෆෝරුමට්ටකයි අදි එතකෙතීගේ මතිීගයියායි උළඳු තවගා තිය බෑ මීහුන් එත්තනුම් අනෙත්තනම් උපුල්ලේ.